0: for your kind presence here to encourage our children. This show will be a great chance for them to increase their skills. So, once again, thank you all.
1: අපි විසින් රංග සංගතා 2015 ප්‍රඥාවේ උන්සක සහායන ආනන්ද සුදුරු ස්වාමී එක් කලීමා මෙලෙස නිමාව දක්වවා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ සරණේ සම්බාධනීය අමතරු